0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.

ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල්වේවා සියලු දුක් දුම් නස්සිඳේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවරදිතේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල
2: ගුවන්විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන්විදුලිය
3: සුදුල ගුවන්විදුලිය

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුළින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: අධිකාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවල් බෑයක් පූජා කරනවා. දඬුවල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

ධමස්සවන කාලෝ අයංබදන්තා ධමස්සවන කාලෝ අයංබදන්තා ධමස්සවන කාලෝ අයංබදන්තා නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්සේ හැම දෙනාටම තෙරවසන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානං වෙන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුගුණ සිහිකිරීමේ වටිනාකම ඇසුරෙන් අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ දායකත්ති ධර්ම පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. බුද්ධ කියන වචනය බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ල බෝ කියන. මහණෙනි බුද්ධ කියන වචනේ පවා කල්ප සිය දහස් ගණනේ ලෝකේ තුළ අහන්නත් දුර්ලභ වචනයක්. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් ලෝකෙ මුණගැහෙනවා කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. එවැනි බුද්ධ ශාසනයක් ලැබිච්ච ඒ බුදු කෙනෙකුගේ බුදුගුණ අහන්න ලැබෙන, ඒ බුදුගුණ ගැන පොත්පත් වලින් හරි කියවන්න ලැබෙන, ඒ බුදුගුණ මෙනෙහි කරන්න ලැබෙන පින්වන්ත කාලයක තමයි අපි ලෝකෙ ජීවත්තේ. අපිට ලෝකෙ දිහා බලනකොට ලෝකෙ තියෙන ප්‍රශ්න, ගැටලු, කලකෝලහල මේ හැම දෙයක් තුළම අපිට මේ කාලෙ ගැන ලොකු එපාවීමක්, කලකිරීමක් මේ ලෝකෙ තුළ අපිට ඒක හැමදාම තියෙන දෙයක්. මේ ලෝකෙම පවතින්නේ දුක තුළ. මේක තමයි ලෝකෙ ස්වභාවය.

0: ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුළ ජීවත් වෙන, ඒ අකුසල්ම උපාදාන කරගත්ත, ඒ තුළින් සතුට සොම්නස හොයන ලෝක එක තමයි අපි ජීවත්වෙන්. හැබැයි අපේ වාසනාවට කල්ප සිය දහස් ගානකින් ඒ ලෝකයේ තුළ හරියට මඩ ගොඩකින් උඩට නෙනුවක් පහළ වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නන්නේ මේ පෘථජ්ජන ලෝකයා හරියට මඩ ගොඩක් වගේ. ඒ මඩ ගොඩේ නෙළුමක් පහළ වෙනවා. අන්නේ වගේ තමයි මේ ලෝකෙට ආර්යයන් වහන්සේලාගේ පහළවේ. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක සංඝයා උන්වහන්සේගේ ධර්මය අනුගමනය කළ, ධර්මයේ හැසිරිලා ප්‍රතිඵල ලබන, මේ ධර්ම මාර්ගේ ගමන් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ලස්සන උපමාවක් පෙන්වුවා. යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම ඒවන් සංඛාර බුතේසු අන්ධ බූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවක. අන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවකයන් කොයි වගේද? යථා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ. මේ මහපාරක් අයිනේ මඩවලක් තියෙන. ඉතාම දුර්ගන්ධය හමන, අපිට මඩ කියනකොට මතක් වෙනවා කුණු මඩ. මේ මඩ පිරිච්ච මඩවලේ නෙළුම් පිපෙනවා. ඒ නෙළුම මඩේ පිපුණට නෙළුමේ මඩ ගෑවෙන්නේ නැහැ. අර මඩෙන් උඩට මතුවෙලා ඒ නෙළුම පිපුණට පස්සේ ඒ නෙළුම නිසා ඒ පරිසරයම ලස්සන වෙනවා, සුවඳවත් වෙනවා. අන්නේ උපමාව බුදුහාඳුර අරගෙන පෙන්නවා පෘථජ්ජන ලෝකයා හරියට, මේ අන්ධබාල පෘථජ්ජන ලෝකේ හරියට මඩ ගොඩක් වගේ. මිනිස්සු තුළ රාග, ද්වේෂ, මෝහ, ඉරිසියා, වෛරය, එකට එක කිරීම, කුහකකම්, මේවා පිරිච්ච ලෝකෙක අපි ඉන්නේ. හැබැයි ඒ ලෝකයේ තුළම බුදු කෙනෙක්ගේ බණ අහලා සද්ධාව ඇති කරගන්න, තෙරුවන් සරණ යන, සීලාදී ගුණධර්ම රකින, නිතර බුදුගුණ මෙනෙහි කරලා ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂා කරගත්ත බුදුහාඳුරන්ගේ ශ්‍රාවකය හරියට අර මඩගොඩෙන්ම මතු වෙනවා. හැබැයි මඩ නොගෑවි, මඩෙන් උඩට මතු වෙලා පිපිච්ච නෙළුමක් වගේ ඒ ලෝකෙම සුවඳවත් කරනවා, ලෝකෙම බබලනු. එනිසා පින්වතුනේ, ඔබ කොහෙ හිටියත්, ඔබ ලංකාවේ හිටියත්, ඉන්දියාවේ හිටියත්, වෙනත් කොහේ හරි ඕස්ට්‍රේලියාවේ හිටියත්, ලෝකෙ කොයි රටක හිටියත්, ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්, ඔබ උතුම් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක් නම්, ඔබ නිතර බුදුගුණ සිහි කරන කෙනෙක් නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙක් නම්, ඔබ ඒ කොයි සමාජෙ කොතන හිටියත් ඒ සමාජෙන් උඩට මතුවෙච්ච නෙළුමක් වගේ ඒ පරිසරයේම ඉන්න තැන ඉඳන් ඔබ සුවඳවත් කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ජීවිතයේ වටිනාම දේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ ඒ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂ වෙන්න. පිංගතුනේ, බුද්ධ කියන වචනය අහපු දවසේම බුදුහාඳුරෝ නොදැකම හිත සමාධිමත් වෙච්ච, බුදුගුණ සිහි කළ, සමාධි ආලෝකයක් පහළ වෙච්ච කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිටුතුමා. සුදත්ත සිටුවර, ඇත්ත නම සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ ඔහු බොහෝම දුගී මගේ යාචකයන්ට, අසරණයට නිතර දන් දෙනවා, පිඬු දෙනවා, ආහාර දෙනවා, දන්සැල් පවත්වනවා. එනිසා මිනිස්සු තමයි ඔහු ගැන කියන්න ගත්තේ, ආ, යා අනාථයන්ට පිඬු දෙන කෙනා, අනාථ පිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා නිතර සැවැත්නුවර ඉඳන් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට යනවා. ඔහොම ගිය දවසක සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ නිවසේ තමයි රාත්‍රී නවා තැන් ගන්න. ඉතින් ඔය ව්‍යාපාර කරනවා, එනවා, නිතර ඔය ගමනේ යෙදෙනවා. දවසක් රජගහනුවරට යනකොට ඒ සුමිත්‍ර මිත්‍රයාගේ නිවසට එන පාර සරසනවා මිනිස්සු පිරිලා. ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා, කොඩි සේසත් නංවනවා, දජ පතාක, මිනිස්සු බොහෝම සතුටෙන් යමකට සූදානම් වෙනවා. ගිහිල්ලා ඇහුවා, මිත්‍රය, මොකද මේ ගෙදර ලොකු උත්සවයක් හද්ද? මං දැනගෙන හිටියේ නෑනේ. කිව්වා, ඇයි දන්නේ නැද්ද? ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා. උන්වහන්සේ මේ අසල රජගහනුවර වේළුවනාරාමේ වැඩඉන්නවා. ඔන්න ඉස්සල්ලාම බුද්ධ කියන වචනේ කනට වැටිච්ච දවසේද. ඇයි දන්නේ නැද්ද ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා කියෝ. මේ සංසාරේ බුදුගුණ සිහිකරන පින පින්වතුනි ඔබ මේ ජීවිතයේ බුදුගුණ සිහිකරනවා නම් ඔබ බුද්ධානුස්සතිය වඩනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඒක ඔබට සංසාරේ ධර්මාවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඔබේ ජීවිතයේ ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ආර්ය ශ්‍රාවකයාට සීක බලයක් හැටියට ධනයක් හැටියට වැඩෙනවා. සුදත්ත සිටුවරයාට බුද්ධ කියන වචනේ ඇහෙනකොටම පෙර පින මතු වුණා. මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. අර වචනේ ඇහෙනකොට මුළු ඇඟම කිලිපොලාගෙන ගියා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට පුදුම සතුටක් ඇති වුණා උන්වහන්සේ ගැන අහලා දැනගන්න. දැන් අහන උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේ ගැන මිනිස්සු කොහොමද කියන්නේ? උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්වලා දෙන්නේ? අර කට්ටියකින් අහනවා. ඔයා දැකලා තියෙනවද උන්වහන්සේ මොන ගැහුණාද? ඒ බුදුහාඳුරන්ගෙන් බණ අහලා තියෙනවද? මිනිස්සු කියනවා කලබල නැතුව ඉන්න හෙට උන්වහන්සේ වඩිනවා දානෙට. සංඝයා පිරිවරාගෙන ඇස් දෙකින්ම දැක ගන්න පුළුවන්. ඉවසුමක් නෑ දැන් බුදුගුණ දැනගන්න ආසාව. ඉතින් ඔය අතරේ අහනකොට කට්ටිය කියනවා උන්වහන්සේ අරහං නිකෙලස් කෙනෙක් කියලා කියනවනේ. සම්මා සම්බුද්ධ කියනවනේ. ගුරුපදේශ රහිතවම මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලුනේ. විද්‍යාචන්න සම්පන්න උන්වහන්සේ මහා ප්‍රඥාවක් අවබෝධයක් ඇති කෙනෙක්. ඒ අවබෝධයට ගැලපෙන චරණ සිල්වත් ජීවිතයක් ඇති කෙනෙක්. අපි විස්තර ඇතුව කියන අෂ්ට විද්‍යා පසළොස් චරණ මේ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. සුගත මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. සමහරු කියන උන්වහන්සේ ලෝකවිදු. මේ ලෝකයේ ගැන විශ්වය ගැන ලෝක ධාතු ගැන අපිට නොපෙනෙන ලෝක ගැන පවා පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති උන්වහන්සේට ඕන කෙනෙක් දමනය කරන්න පුළුවන්. පින් ඇති අය ඊර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළ නිවන පිණිස හික්මෝනවා. තවමනවද උන්වහන්සේ ගැන කියන්න කියලා අහන. ති සමහරු කියන උන්වහන්සේ සත්තා දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ගේම ශාස්ත්‍රෝන් වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්නන්නේ උන්වහන්සේලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරන කෙනෙක්. භගවා මේ ලෝකෙ පහළ වෙච්ච මහා පින්වන්ත භාග්‍යවන්තම කෙනා. දැන් මේ බුදුගුණ ගැන සම්පූර්ණ මිනිස්සු මේ බුදුගුණ ගැන දැනගෙන හිටියන්නේ මේ වෙනකොට. ඒ මිනිස්සු තමන් අහලා තියෙන දේවල් උන්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් අර වැඩ කරන මිනිස්සු කිව්වා. දැන් මේ අහගත්ත කරුණු ටික ඔස්සේ සුදත්ත සිටුවරයා බුදුගුණම හිතනවා. බුදුගුණ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තාම බුදුහාඳුර ඇස් දෙකින් දැකලත් නැහැ. හැබැයි හිත එකඟ වෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. එදා රාත්‍රී නින්දට ගියා. දැන් ඉවසුමක් නෑ. පහෝදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ දකින්නකම් කල්පනා කරා. නිදාගන්න කලින් කල්පනා කරා බුදුගුණ මෙනෙහි කරලා උන්වහන්සේ දානිට වඩින්න පෙර මං යනවා උන්වහන්සේ මුණ ගැහෙන්න උදෑසන. මං ගිහිල්ලා උන්වහන්සේ මගේ ඇස් දෙකින් උදේ පාන්දර මං දැක ගන්නවා. ඒ තරම් සද්ධාව. දැන් නිදාගන්න ගිහිල්ලා නිින්ද යන්නේ බුදුගුණම සිහි වෙනවා. බුදුගුණ සිහි වෙනකොට බලන්න මේ බුදුගුණවල තියෙන බලය. බුදුගුණ සිහි වෙනකොට හිත සමාධි ආලෝකයකට පහළ වෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් හිත එකඟ වෙනකොට සමාධි ආලෝකයක් ආලෝක සංඥාව පහළ වෙන හිත එළිය වෙලා මුළු පරිසරයේම දවල් ආලෝකය වගේ හිතෙන් එළිය වෙලා පේනවා. මේ රාත්‍රී බුදුගුණම සිහි වෙනවා. බුදුහාඳුරු අරමුණු කරගෙන හිතේ බුද්ධානුස්සතිය වැඩෙනවා. රාත්‍රී බුදුගුණ මෙනෙහි කර කර ඉඳලා මහා රාත්‍රී ඇස් හැරියා. බලනකොට සමාධි ආලෝකය නිසා පරිසරය එළිය වෙලා පේනවා. මේක ධර්මයේ තියෙන වෙනම භාවනා හැටියට. භාවනා කරන ස්වාමීන් වහන්සේලා නිදිමත නැති කරගන්න ආලෝක සංඥාව දිවා සංඥාව වඩන්න කියනවා. මේ දවල් කාලේ තියෙන ආලෝක සංඥාව හිතට අරගෙන ඒක සංඥාවක් හැටියට හිතේ පුරුදු කරගන්න. දිවා සංඥාව දවල් කාලි සංඥාව ආලෝක සංඥාවකෙන් ආලෝකයේ තියෙන සංඥාව. මේක පුරුදු කරන්න පුළුවන් දෙයක් හිත ඇතුළේ එක භාවනා කරනයි වඩන දෙයක්. එතකොට කෙනෙකුට ඔය සමත භාවනා මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුදුගුණ මනසිකාරය වෙන්න පුළුවන් සමහර භාවනා වඩනකොට හිත යම් ප්‍රමාණයකට එකඟ වෙනකොට ඔය සමාධි ආලෝක පහළ වෙනවා. එක හැමෝටම නොවෙන්න පුළුවන්. එක සමහරුන්ගේ සංසාරික ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිලා තියෙන ආකාරය මත පහළ වෙන දෙයක්. දැන් සුදත්තට සමාධි ආලෝකයක් පහළ වෙනවා. පරිසරය එළිය වෙලා වගේ පේනවා. බුදුගුණම සිහි කර කර එහෙමම නැගිටලා ගමන උදේම පිටත් වුණා. දැන් එතකොට අපිට පේනවා බුදුගුණ සිහි කර කර වෙන වැඩක් කරන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා බුදුගුණ සිහි කර කර තමයි සුදත්ත සිටුවරය උදේ පාන්දර ලෑස්ති වුණා. බුදුගුණ මානසිකාරයෙන්ම උදේ පාන්දර බුදුහාඳුරු දකින්න පිටත් වුණා. සමාධිය බිඳුන්නේ බුදුගුණ මානසිකාරයෙන්ම සමාධි ආලෝකයෙන්ම බුදුහාඳුරු හොයාගෙන වේළුවනේට යනවා. ඔහොම යන්නේ දැන් මහරාත්‍රී. හැබැයි සමාධි ආලෝකයෙන් පරිසරය එළිය වෙලා තමන් යන මාර්ගය හොඳට පේනවා තමන්ට. ඔහොම ටික දුරක් යනකොට පය පැකිලුණා. අපි හිතමු ගලක වැදිලා හරි විසි වෙලා ගියා, වැටෙන්න ගියා. අන්න එතකොට සමාධිය බිඳුණා. සමාධිය බිඳෙනකොටම හිතට බයක් ආවා. අර ආලෝකේ නැති වුණා, අන්ධකාරය ඇති වුණා. සමාධි ආලෝකේ නැතුව ගියා. හිතට යම් බයක් තැති ගැනීමක් ආව. මම මහ කැලේක අතරමං වුණා නේද, මොකද්ද බට උනේ කියලා. ඒ බය හිතට එනකොටම දේවතාවරු අහසේ ඉඳගෙන එක දෙවි කෙනෙක් අහසේ ඉඳන් ගාථාවක් කියනවා. සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානී ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාග්ගන්ති සෝලසින් කියලා ওই ගාථාව කිව්වා. මේ ගාථාවේ තේරුම ඒ කාලේ, දැන් අදත් ඔබ දැකලා ඇති සමහර රටවල් තවත් රජ කෙනෙකුට රටකට තෑග්ගක් වශයෙන් ඇත්තු දෙනවා. අපිටත් ලැබිලා තියෙන ලංකාවේ අපි දන්නවා අපේ රටට ඉන්දියාවෙන් ලැබිලා තියෙන ඉන්දිරාජා කියලා කියන ඔබ පෙරහැර යනකොට දළදා පෙරහැර යන ඇත්තු දැකලා ඇති. සමහරුන්ට කියන බුරුම රාජා. එතකොට බුරුමෙන් අපේ රටට ලැබිච්ච රාජකීය පරිත්‍යාගය. එතකොට ඒ වගේ එක එක රටවල් තමන්ගේ රටේ තියෙන වටිනා දෙයක් තවත් රටකට රාජ්‍ය නායකයෙකුට තෑන්කක් දෙනකොට ඇතෙක් දීලා තියෙන. බුදුහාමුදුරන්ගේ කාලේ නිකන් නෙමෙයි දෙන්නේ ඇතා. ආභරණ වලින් සරසලා සර්වාභරණේ සරසපු හස්තියෙක් දන් දෙනවා. අස්සෙක් දෙනවා ආභරණ වලින් සරසපු. අස්ව රථයක් දෙනවා. ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔය 11 මහ ජනපද අතර ඒ රජවරු ගොඩක් රජවරුන්ට අන්තඃපුර හිටියා. ඒ රජවරු අනෙක් රාජ්‍යයේ එක්ක සම්බන්ධතාවයක් හිතවත්කමක් ඇති කරගන්න ඕනේ වුණාම තමන්ගේ රාජකීය ශාස්ත්‍රීය රාජ පරම්පරාවේ රාජ කුමාරිකාවක් රජුරුවන්ගේ අන්තඃපුරේ වෙනුවෙන් තෑගි කරලා පිටත් කරනවා. එතකොට මේ වගේ අස්සය ආභරණ පුරවපු අස්ව රත කන්‍යාව මේ වගේ ඒවා තෑගි හැටියට රජවරු රජවරු අතර තෑගි දීලා තියෙනවා. එතකොට මේ ගාථාවෙන් ඒවැ වටිනාකම ඒ කාලේ මිනිස්සු සැලකුවේ මේක මහා වටිනා දෙයක්. ආභරණ පුරවපු හස්තියෙක් ලැබෙනවා කියන විශාල වටිනා තෑග්ගක්. ඔහොම තමයි මිනිස්සු හිතුවේ. එතකොට මේ දේවතාව අහසේ ඉඳන් කියනවා සතං අස්සී සතං අස්සා සතං අස්ස ශරීරතා ආභරණ පුරවපු අස්සයෝ ලක්ෂයක්, අස්සරත ලක්ෂයක්, ඒ වගේම ඇත්තු ලක්ෂයක්, ආභරණ පුරවපු ඇතුන් ලක්ෂයක්, කන්‍යාව ලක්ෂයක්, බොහොම ලස්සන රාජ කුමාරිකාවරු සර්වාභරණය සරසපු ලක්ෂය බැගින් එක්කෙනෙක් දෙන්නෙක් මේ ඔක්කොම එකතු කරලා යම් කිසි කෙනෙක් වටිනාකමක් හැටියට මේවා තෑගි දෙනවද? ඒවැ සියලුම වටිනාකම එකතු කරත් බුදු කෙනෙක් දකින්න බුදුගුණ සිහිකරගෙන ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් ඒව වටින්නේ නැහැ කියනවා. කලන්නාග්ගන්ති සෝලසින් ඒව හරියට බුදු කෙනෙක් දකින්න තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ. 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියනවා. එහෙනම් අපිට පේනවා මේ ලෝකයේ තෑගි හැටියට යම්තාක් වටිනාම දේවල් ලැබෙනවද. ඒවා ලක්ෂ ගණනින් ලැබුණත් ඒ සියල්ලේ වටිනාකමට වැඩිය බුදුගුණ සිහි කරගෙන එක පියවරක් ඉදිරියට තියෙනවද, ඒක වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් ඔබට මේ උදාහරණයෙන්ම තේරෙනවා බුද්ධානුස්සතියක තියෙන වටිනාකම. දැන් බලන්න බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක් ඒ තරම් වටිනවා නම් ඔබ වාඩි වෙලා පැය භාගයක් බුදුගුණ සිහි කරොත් ඔබට දිනපතා බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් මොන තරම් පිනක් බුදුගුණ සිහි කරද්දී ඔබේ ජීවිතයට රැස් වෙනවද? බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පැහැදුනානම් එයින් ලැබෙන විපාකයක් අචින්තියයි. දැන් අර අහසේ ඉඳන් අර දේවතාවෝ ඒ ගාථාව කියනකොට සුදත්ත සිටුවරයාට ආයෙමත් බුදුගුණ සිහි වුණා. නේ මම මේ බුදු කෙනෙක් දකින්නනේ යන්නේ. මම මේ යන ගමන කොච්චර වටිනා දෙයක්ද? එවැනි උතුම් බුදු කෙනෙක් අනේ අද මට දකින්න ලැබේවා උන්වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි කියලා සිහි වෙනකොට සැනින් ආයිහිත එකඟ වුණා. සමාධි ආලෝකේ පහළ වුණා. අර අන්ධකාරය නැති වුණා. දැන් ආයෙමත් බුදුගුණ සිහි කර කර වේල් වනේ පැත්තට යනකොට ආයෙමත් දෙවනි වතාවටත් අර වගේම මගදී පය පැකිලිලා වැටෙන්න ගියා. සමාධිය බිඳුණා. දෙවනි වතාවෙත් දේවතාවරු අහසේ ඉඳන් අර ගාථාව කිව්වා. ආයෙමත් සමාධිය ලැබුණා. ওই වගේ තුන් වතාවක් සමාධිය බිඳෙනකොට අහසේ ඉඳන් දෙවිවරු බුදුගුණ කියලා ඒ බුදු කෙනෙක් දකින්න යන වටිනාකම අහසේ ඉඳන් කියමින් හිතේ බුදුගුණ ගැන මානසිකාරය ඇති කෙරෙව. එහෙනම් ඔබ හිතන්න බුදුගුණ සිහි කරගෙන යන පියවරක දෙවියන් පව අහසින් බුදුගුණ සිහි කරන කෙනාට උපකාර කරමින් අහසින් එනවා. කොච්චර දෙවියන්ගේ පිහිට රැකවරණයක් ලැබෙනවද බුදුගුණ සිහි කරන කෙනාට? එදා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසනින් අවදි වෙලා උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙනවා. දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ. එහෙම බලනකොට ඈතින් දැක්කා සුදත්ත සිටුවරයා බුදුගුණ සිහි කර කර එන ගමන. ඔහුගේ හිත බුදුහාඳුර දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මාව අඳුනගෙන මට කතා කරනවා නම් ඔහු එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ වේලුවනේට ඇතුල් වෙන දොරටුව ළඟට ඉදිරියට වැඩම කරලා ගහක් යට විවේකින් වැඩ හිටිය. සුදත්ත සිටුවරේ ඇතුල් වෙනකොටම මෙහෙ ඉන්න සුදත්ත කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ සුදත්තට කතා කරන. මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම දන ගහලා වැඳගත්තා. දනිස් දෙකෙන් වැඳගෙන වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමදිමින් නලල තියාගෙන වන්දනා කරා. ස්වාමීනි මම සුදත්ත. මම සුදත්ත. මමයි සුදත්ත. අනේ ස්වාමීනි මට දහම් දෙසන සේක්වා. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම ධර්ම දේශනාව කරා. ඒ බණහලා සුදත්ත එතනදිම උතුම් සෝවාන් ඵලයට පත් වුණා. පිංගතුනි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදය. යාට ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡා ප්‍රසාදී ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙන තුනුරුවන් ගැන මේ ලෝකේ යුද්ධ දාහක් දිනනවට වඩා කාම ලෝකේ අධිපති භාවයේ දරනවටත් වඩා මේ ලෝකේ අධිපති වෙන සක්‍ර දෙවියා මේ චක්‍රවර්ති රජෙක් වෙලා උපදිනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලබනවටත් වඩා සෝතාපත්ති ඵලය ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් සෝතාපත්ති ඵලය පළවෙනි දවසේම සුදත්ත සිටුවරයට ලැබුණා. පින්වතුනි බුදු ගුණ සිහි කරද්දී රැස් වෙන පින ඔබ හිතන්න ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලී කතාවස්තු. එදා මේ කතාව ඔබ දන්නවා. මේ දරුවා බොහොම ධනවත් සිටු පවුලක ඉපදුන. හැබැයි මසුරු තාත්තෙක් හිටියේ, ලෝභ කෙනෙක්. මේ දරුවා ලෙඩ වුණාට පස්සේ වියදං කළ දරුවට බෙහෙතක්කත් අරන්දුන එච්චර මසුරු ලෝභ සිටුවරේ. අවසානයේ ළමයව ගිහිල්ල වෛද්‍යවරු එක්ක නිකං කතා කරන මෙන්න මෙහෙ වගේ ලෙඩකට නිකම් මොන වගේ බේතක් හරියයිද. ඉති වෛද්‍යවරු කියනවා එහෙම ලෙඩක් නැති මේ වගේ ඇවිල්ල හිමීට ඒ වගේ බේත් හදල දෙනවා. වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නෑ දරුව පෙන්නලා සල්ලි දෙන්න වේ කියලා. ඒ වගේ මසුරු තාත්තේ. අවසානයේ මේ ළමයට ලෙඩේ වැඩි වෙලා මරණාසන්න වෙනකොට කල්පනා කරා දරුව මැරුණොත් එහෙම මිනිස් වෙයි ගෙදරට. එතකොට මගේ වස්තුව දේපල දකි ළමයව එහෙම ඇදපිටින්ම උස්සලා බොහොම අමාරුවෙන් ගෙයි පිළිකන්නෙන් තිබ්බා. ළමයට හැරෙන්නවත් බෑ. බිත්තිය දිහාවට හැරිලා අමාරුවෙන් පනා දෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේ දරුවව යොමු වුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මේ දරුවට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුණු සුගතියන. එතකොට බලන්න බුදුහාමුදුරුවෝ මේ මට්ටු කොණ්ඩලි දරුවට දහම් දෙසුවේ නෑ. ඔහුට ගැඹුරු ධර්ම කරුණු කියලා දුන්නෙත් නෑ. ඔහු කාලයක් ධර්මය පුරුදු කෙරෙව්වෙත් නෑ. බුද්ධ දර්ශනයේ පවා එතනදිත් මේ දරුවාර බිත්තියේ පැත්තට හැරිලා මරණාසන්නව අමාරුවෙන් ඉන්න ඇද්දි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා බුද්ධ රශ්මි දහරාවක් බිත්තියට අදිෂ්ඨාන කරලා යොමු කරා. ඒ බුද්ධ රශ්මි දහරාවෙන් බුදුහාමුදුරන්ගේ බුදුරුව ඒ බිත්තියෙන් මැවිලා පෙවුණා ඡායාවක් වගේ. බුදුහාමුදුරු දිහා හැරිලා හරියට දැක්කේ නැහැ. ඒ බුදුරැස් වලල්ලත් එක්ක බුද්ධ රශ්මි දහරාවයි බුදුහාමුදුරන්ගේ බුද්ධරුවයි ඒ තුලින් හිත පැහැදුනා. එහෙම මරණයට පත් වුණා. දිව්‍ය ලෝකෙ ඉපදුණා. එතකොට හිතන්න කෙනෙකුට බුදුහාමුදුරු දැකීමෙන් ඡායාවක් දැක්කා. ඡායා මාත්‍රයක් දැක්කත් බුදු කෙනෙකුට අනේ සාදු කියලා වන්දනා කරත් හිත පැහැදු පමණින්ම අකුසල් යටපත් වෙලා සුගතිය යනවා නම් මේ බුදුගුණ මානසිකාරය කියලා කියන්නේ මහා පුදුම පිනක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මයි සද්ධාමත්තම් පේමමත්තම් සබ්බේතේ සග්ග පරායනෝ. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබුණෝ සබ්බේතේ සග්ග පරායනෝ ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. එහෙමනම් ඔබට මේ ජීවිතයේ වටිනාම දේ තමයි බුදුගුණ මානසිකාරය. ඒ තුලින් විශාල ආරක්ෂාවක් හදාගන්න මුලින්ම මේ ධර්ම මාර්ගේ වඩන්න පටන් දැන් කෙනෙක්ගේ මං කොහොම හරි නිවන් දකින්න ඕන. අඩුම ගාන මට සෝවාන් වෙන්න තියෙනවනම් කොහොම හරි අපායෙන් මිදෙන්න තියෙනවනම් ඒක තමයි බුදුහාඳුරන්ගේ දේශනාව තුළ පෙන්වන ඉලක්ක. මේ ධර්මයේ වඩන ශ්‍රාවකයාගේ ඉලක්කය. හැබැයි මේ ඉලක්කයට යන ශ්‍රාවකයා පළවෙනිම දේ තමයි ඒ දේශනා බුදුහාඳුරන්ගේ ධර්මයෙන් අනුගමනය කරන්නේ. ඒ ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධය ගැනයි අපි හිත පහදවා ගන්න. දැන් පින්වතුනි සද්ධාව කියලා කියන්නේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවා ගැනීම. එහෙමනම් බුදුහාඳුරන්ගේ අවබෝධය ගැන නම් හිත පහදින්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ධර්මයේ ගැන හිත පහදිනවා කියන්නේ එයා ඒ ධර්ම මාර්ගය තුල පැහැදිලිව නිරවුල්ව තේරුම් අරගෙන ධර්ම මාර්ගේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. අපි බලමු බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්නේ කොහොමද කියලා. දැන් ඔබට බුදුගුණ ගැන බුදුගුණවල වටිනාකම බුදුගුණ සිහි කිරීම මේ ගැන යම් දැනුමක් තියෙනවා. අපි සරලවම කොහොමද අපි බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගන්න? මතක තියාගන්න ඕනම ඉරියව්වක්. තිට්ටං චරන් නිසින්නවා සයානෝ. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා නම් ගොඩාක් හොඳයි. එතකොට අපේ හිත විසිරෙන්නේ නැතුව තැම්පත් කරගන්න පහසුයි. ඔබ බද්ධ පරියන්කෙන් හෝ කාන්තාවක් නම් අර්ධ පරියන්කෙන් වෙන්න පුළුවන්. එහෙමත් ඉඳගන්න අමාරු ධනිස් අමාරුවක් හරි සමහරු ඔපරේෂන් කරලා මොනවා හරි ලෙඩක් තියෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක් ධනිස් නමන්න බෑ ඇක්සිඩන්ට් එක. පුංචි පුටුවක හරි වාඩි වෙන්න. පහසු විදිහකට වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ඉරියව්වක් හදාගන්න. එහෙම පුරුදු වෙච්ච කෙනෙකුට හිටගෙන ඉන්නකොට ගමනක් යනකොට සක්මන් කරන ගම නිදාගන්න ගියත් නිින්ද යනකම් බුදුගුණ සිහි කරන්න පුළුවන්. හැබැයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ මුලදි පුරුදුවේ ඊට පස්සේ සතර ඉරියව්වෙන්ම බුදුගුණ මෙනෙහි කරලා ඒක පුරුද්ද වඩා ගන්න පුළුවන්. බුදුගුණ සිහි කරද්දී මතක තියාගන්න බුදුගුණ කියන්නේ අචින්ත්‍යයි. ඔබටවත් මටවත් මාර්ගඵලලාභී ශ්‍රාවකයෙකුටවත් ඊළඟට රහතන් වහන්සේලාටවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටවත් බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් නෑ. සද්ධාව තියෙනවා, සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි රහතන් වහන්සේලා තුළ. හැබැයි බුදුගුණ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, මහණෙනි ලෞතුරා බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් දේශනා නොකර කල්පයක් පුරාවට බුදුගුණම දේශනා කරනවා නම් කල්පය අවසන් වෙනවා, බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බුදුගුණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතාම බුදුගුණ ස්වල්පයක්. අපි මෙනෙහි කළ සද්ධාව ඇති කරගත යුතු බුදුගුණ හකුලවල කැටි කරලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ අතර අපි දන්නවා චතු විසරද ඥාන, නව අරහදී බුදුගුණ, ඊළඟට දස බල ඥාන, තිසැත්තෑ ඥාන, සූවිසි ප්‍රත්‍යඥාන, ඔය වගේ බුදුහාඳුරන්ගේ බුදුගුණ, ඒ අවබෝධඥාන ගැන අපි වෙන වෙනම ඔබ ඕන තරම් බණ අහලා ඇති. අපි නවාරහදී බුදුගුණ ගොඩක් බුද්ධානුස්සති භාවනාවට යොදාගන්නේ මේ බුදුගුණ නමේ මෙනෙහි කිරීම. බුදුගුණ නමේ ගත්තොත් ඔබ පුංචි කාලේ ඔබ බෞද්ධයෙක් නම් පොඩි කාලේ ඉඳන් අපි ඉතිපිසෝ ගාථා ඔබට කටපාඩම් ඇති. ඉතිපිසෝ භගවා අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක. සෝ භගවා, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං, ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචන සම්පන්න වනසේක, සුගතෝ සුගත වනසේක, ලෝකවිදු ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරිස ධම්මසාරතේ, සත්තහා දේව මනුස්සාන, බුද්ධෝ භගවා, මෙන්න මේ බුදුගුණ නමය ගැන ඔබට පොත්පත් හොයාගෙන වැඩි විස්තර බුදුගුණ ගැන කියවල හොඳට තේරුම් ගන්න පුළුවන්. සරලව මේ බුදුගුණවල සරල අර්ථය තේරුම් ගන්න ඔබට ඉතාම කෙටියෙන් සරලව මං තේරුම් කරලා දෙන්නම්. අරහං කියන බුදුගුණේ, අරහං කියලා කියන්නේ ඒකේ අර්ථ ගොඩක් තියෙනවා, සරලව තේරුම් ගන්න. රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වන සේක. ඔන්න ඔබත් මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත නිසා අරහං වන සේක. රහසින්වත් පව් නොකළ සේක. උන්වහන්සේ රහසින්වත් පව් කරපු කෙනෙක් නෙමේ. ප්‍රසිද්ධිය විතරක් නෙමේ, රහසින් ද මිනිස්සු ඉන්නවා ප්‍රසිද්ධියේ පව් කරන්නේ. හැබැයි රහසේ හැංගිලා අහු නොවෙන්න කොච්චර වැරදි වැඩ කරන්න සැලසුම් හදන මිනිස්සු ඉන්නවද? ලෝකේ සමහර ශාස්ත්‍රවරු කියාගත් අය එවැනි දෙබිඩි ජීවිත ගත කරපු අය ගැන බහලා ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක අරහං. මේ ලෝකේ ආමිසයෙන් ප්‍රතිපක්තියෙන් පූජා ලබන්න දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුම කෙනා. දැන් අදත් බලන්න බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් මේ ලෝකේ පුරා දවසකට උන්වහන්සේ වෙනුවෙන් කොච්චරනම් ආමිස ආහාර වශයෙන් බුද්ධ පූජා තියෙනවද? ගිලම්පස කොච්චර පූජා කරනවද? කොච්චර දන් දෙනවද උන්වහන්සේට? කොච්චර මල් පූජා කරනවද? උන්වහන්සේ වෙනුවෙන් කොච්චර සුවඳ දුම් දල්වනවද? කොච්චර පහන් පූජා කරනවද? ඒ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරා. ඊළඟට ප්‍රතිපක්තියේ උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින් පූජා පවත්වන මේ ලෝකයේ දෙව් මිනිස් ලෝකයාගේ මාමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි අරහං. දැන් ඔන්න ඔය වගේ ඔබට සරලව අරහං ගුණය ගැන තේරුම් ගන්නවා. ඊළඟට සම්මා සම්බුද්ධ. බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතවම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. උන්වහන්සේට ගුරුවරු හැටියට ඔබහල ඇති ආලාර කාලා. ආලාර කාලාමගින් නිවන් මඟ දැනගත්තේ නැහැ. ඔහු කියලා දුන්නේ අරූප සමාපත්තිය. ඒකත් ආලාර කාලාම එක්ක සාකච්ඡා කරලා සුළු මොහොතකින් උන්වහන්සේ තමන් විසින්ම භාවනා කරලා අවුරුදු ගානක් උත්සාහ කළ යුතු දේ සුළු මොහොතකින් අත්දැක්ක. ආලාර කාලාම පුදුමයට පත් වුණා. මං කවදාවත් ඔබ වගේ දක්ෂයෙක් දැකලා නැහැ. ඔබ කැමතිනම් අපි මේ ශිෂ්‍යයන්ව දෙකට බෙදාගෙන අපි මේ අයට අනුශාසනා කරමු. උන්වහන්සේ කියා හිටියා, මගේ ඉලක්කය මේක නෙමෙයි, මම විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. උද්දකරාම පුත්ත ළඟට ගියා. ඔහු සමග සාකච්ඡා කරා. ඔහු කියලා දෙන්නේ අරූප ඉහළ ධ්‍යානයක් ගැන විතරයි. ඒ ගැන සාකච්ඡා කළා. පැත්තකින් වාඩි වුණා. සුළු මොහොතකින් ඒ ධ්‍යානය තමන්ම සාක්ෂාත් කරගත්තා. උද්දකරාම පුත්ත පුදුමයට පත් වුණා. මම කවුරුදු ගානක් වෙහෙසිලා මගේ ශිෂ්‍යයන්ට මේ භාවනාව දියුණු කරගන්න හැටි කියලා දෙන්න. ඔබ මහා පුදුම කෙනෙක්. ඔබ සුළු මොහොතකින් මේ ස්වභාවය ඔබ අත්දැක්ක, ප්‍රත්‍යක්ෂ කරගත්ත. ඔබ කැමති නම් අපි මේ ශිෂ්‍යයන්ට අනුශාසනා කරමු. මගේ ශිෂ්‍යයන්ගෙන් කොටසක් මං ඔබට පවරන්නම් කියලා. උන්වහන්සේ කිව්වා, නෑ, මං බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගෙ නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. අවසානයේ තමන්ම අත්දැකීමෙන් දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන දුෂ්කර ක්‍රියාව අතහැරියා. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ දස බිම්බරක් මාර සේනාව උන්වහන්සේ වළක්වන්නා. කවුරුත් උදව්වට ආව නෙමෙයි. ඒ වෙනකොට උන්වහන්සේ බුදු වෙයි කියලා බලාගෙන හිටපු දෙවිවරු පවා මාර සේනා ගිරිමේකලා කියන ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන එනකොට සියලු දෙනා උන්වහන්සේ අතහැරලා පලා ගියා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහරින්නකොට අර උපස්ථාන කර කර හිටිය පස් දෙනා පස්වක භික්ෂූන් ඉඳන් උන්වහන්සේ අතහැරලා ගියා. තමන්ගේ ඉලක්කය උන්වහන්සේ අතහැරියේ නැහැ. තනියම ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන්ගේ පාරමී ධර්ම සිහි කළ පොළොවට ශ්‍රී හස්තයේ තියලා සත්‍යක්‍රියා කරා. මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. මාර්යා සේනාවත් එක්ක පලා ගියා. තමන් විසින්ම ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයේට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න බුදුගුණ සිහි කරන කෙනා සම්මා සම්බුද්ධ කියන ගුණය සිහි කරනවා. භාවනාවට වාඩි වෙලා දෑස් පියාගෙන බුදුහාඳුරන්ව හිතෙන් අරමුණු කරගෙන මෙනෙහි කරනවා, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරු උපදේශ රහිතවම බෝධි මූලයේදී තමන් වහන්සේ විසින්ම මේ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවා. බෝධි මූලයේදී සියලු කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි සම්මා සම්බුද්ධයි කියලා දැස් පියාගෙන බුදුගුණ සිහි කරන. ඊළඟට විජ්ජාචන්න සම්පන්න. විජ්ජා කියන්නේ අවබෝධය, චරණ කියන්නේ සිල්වත්කම. අවබෝධය ගැන ගත්තොත් උන්වහන්සේගේ අවබෝධඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, චතුප්පාත ඥාන, ආසවක්ඛේ ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, ඉල්දිවිද ඥාන, ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, මේ වගේ නොයේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. චරණ, ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක්. පසොළොස් චරණ ධර්ම හැටියට විස්තර වෙනවා. මෙන්න මේ බුදු ගුණ ගැන යම් මට්ටමින් තේරුම් අරගෙන බුදුහාමුදුරු අරමුණු කරගෙන හිතනවා, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්න වනසේ. උන්වහන්සේ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ඇති කෙනෙ, මේ ලෝකෙ පහළ වෙච්ච සිල්වන්තම කෙනා. ඊළඟට සුගත, මේ ලෝකෙ සුන්දරම නිවන් මඟ හොයාගත්තේ බුදුහාඳුරු. එක එක මාර්ග තියෙනවා. සමහරු නිරේගාමී මාර්ගයක ගමන් කළා, නිරේට වැටේ. සමහරු අකුසල් කර කර තිරිසන් ලෝකේ යන මාර්ගයේ ගමන් කළා, තිරිසන් ලෝකේ උපදිනවා. සමහරු ප්‍රේත ලෝකේ යන මාර්ගයේ ගමන් කළා, ප්‍රේත අපායට වැටේ. සමහරු පිං කරගෙන මනුස්ස ලෝකෙට එනවා, දිව්‍ය ලෝකෙට යනවා. භාවනා කළා බොහෝ අය බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මහා බ්‍රහ්මය ළඟ උපදීන ආසකරගෙන භාවනා කරන අය. ඔය සියලු මාර්ග අතර සංසාරයෙන් මිදෙන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වුණා සුගත. ලෝකේ සුන්දරම නිවන් මඟ හොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වෙච්ච නිසා සුගතෝ. අන්න දැස් පියාගෙන බුදුහාඳුරංග අරමුණු කරගෙන සුගත බුදුගුණේ සිහි කර. ඊළඟට ලෝකවිදු. මේ ලෝකයේ ගැන මනුස්ස ලෝක විතරක් නෙමෙයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක, සතර අපාය, දස දහසක් ලෝක ධාතු, දිවිසහස්‍රී ත්‍රිසහස්‍රී ලෝක ධාතු, කෝටි ලක්ෂයක් සක්වල මේ විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ඒ සියලු ලෝකයන් ගැන අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගෙන් මිදුණා. අන්නේ නිසා ලෝකවිදු. දැන් බුදුගුණ සිහි කරන කෙනා බුදුහාඳුර අරමුණු කරගෙන මේ බුදුගුණ එකින් එක සිහි කරන. උන්වහන්සේ කාන්තෙන් අරහන්. මොන හේතුව නිසාද අරහන් කියලා අරහන් බුදුගුණේ විස්තර ඇතුව හිතෙන් මෙනෙහි කර. උන්වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධ. ඇයි උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධයි කියන්නේ කියලා විස්තර ඇතුව මෙනෙහි කර. උන්වහන්සේ කාන්තෙන් විජ්ජාචරණ සම්පන්නයි. ඇයි උන්වහන්සේට අපි විජ්ජාචරණ සම්පන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ උබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ සුගත. ඇයි උන්වහන්සේට අපි සුගතෝ කියන්නේ? උන්වහන්සේ කාන්තෙන්ම ලෝකවිදු. ඇයි උන්වහන්සේට ලෝකවිදු කියන්නේ? මේ වගේ ඒ බුදුගුණේ අර්ථ සහිතව විමසනවා වෙන බාහිර අරමුණකට හිත යන්න ඉඩ නොදී. බුදුරජාණන් වහන්සේව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. ඊළඟට අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය නිවන පිණිස හික්මවන්න ක්‍රම තුනක් අනුගමනය කරා. බුදුහාඳුරෝ කැමැතිම ක්‍රමේ තමයි අනුශාසනා ධර්මයේ කියන එක. පින්පව් කුසල් ලකුසල් හොඳ නරක ධර්මයේ දේශනා කළ කෙනෙක් නිවනට හික්මවන. සමහර අය බොහොම මාන්න අධිකයි. හැබැයි පෙර පින තියෙන ආදේශනා ප්‍රාතිහාරයෙන් ඒ අයගේ හිත කියන, ඒ අය හිතනදී බුදුහාඳුරෝ දකිනවා. ඒ අය දමනය වෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේ මහා පුදුම කෙනෙක්නේ, මහා ඉර්ධිමතෙක්, මගේ හිත දකිනවා. බුදුහාඳුරෝ ඊට පස්සේ වෝ නිවන් අවබෝධයට හික්මවනවා. එහෙමත් අමාරුවයි ඉර්ධි ප්‍රාතිහාරයෙන් දමනය කරනවා. ඔය විදිහට ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, ඉර්ධි ප්‍රාතිහාරය තුළින් අකීකරු දෙව් මිනිසුන්ව නිවන පිණිස හික්මෝල දමනය කරන්න දක්ෂයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඊළඟට සත්තා දේව මනුස්සාම. සත්තා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. කාගෙද? දේව් මිනිසුන්ගේ, මනුස්සයන්ගේ විතරක් නෙමෙයි. දේව මනුස්සාන සියලු දෙවියන්ටත් නිවන් මඟ පෙන්වුවේ බුදුහාඳුරමයි. බුදුහාඳුරන්ගෙන් බණහල දෙවිවරු කොච්චරනම් දම්සප් පැවතුන් සූට දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. මොන තරම් දෙවිවරු මේ බුද්ධ දේශන අහලා බුදුහාඳුරන්ගෙන් බණහල මාර්ගඵල ලැබුවද? දිව්‍ය ලෝකේ ඉන්න ඇද්දිම. ඒ නිසා දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නන ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. බුද්ධෝ. බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත් ධර්මයේ මහා කරුණාවෙන් ලෝක සත්‍යයන්ට පෙන්වලා දෙනවා. ගුරු මුෂ්ටිය කියලා බුදුහාඳුරන්ගේ හංගගත් දෙයක් නැහැ. අවබෝධයට අදාළ යමක් ඇද්දී සියල්ල මහා කරුණාවෙන් දේශනා කරනවා. අන්න ඒ නිසා අපි කියනවා බුද්ධ කියලා. භගවා කියලා කියන්නේ මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. උන්වහන්සේට 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. සසර පාරමී පින නිසා උන්වහන්සේගේ බුදු සිරුරේ 33 මහා පුරුෂ ලක්ෂණ පහළ වුණා. බුදු කෙනෙක් දහම් දේශනකොට සිනහ පහළ කරනකොට සතර දළදාගින් සුදු බුදු රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට පොළවේ උස් තැන් යටට යන වලවල් උඩට මතුවෙලා පොළව සමභාවයට පත් වෙනවා. කුරුරඩු ගල් කැබලි පොළවෙන් ඉවත් වෙලා සිරිපතුල තබන තැන පිරිසිදු භාවයට පත් වෙනවා. මේ වගේ බුදුහාඳුරන්ගේ ජීවිතයේ තිබිච්ච ආශ්චර්යමත් කාරණා මෙනෙහි කර කර භගවා උන්වහන්සේ භාග්‍යවන්තම කෙනෙක්. පින්වන්තම කෙනෙ. බුදුහාන්දුරන් අරමුණු කරගෙන නොයි බුදුගුණ නමය එකින් එක එකින් එක සිහි කර. පිංහතුනේ අතීත භාවනා ආචාර්යවරු විසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථවල අටුවාවල සඳහන් කරනවා බුදුගුණ සිහි කරද්දී තමන් කැමති එක්කො තමන් දැකලා තියෙන තමන්ගේ හිතට අරමුණු වෙන බුදුරජාණන් වහන්සේගේ නමකගේ බුදුරුවක් හිතේ මවා ගන්න. එක්ක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, එක පින්තූරයක්, සමහර භාවනා කරනකොට තමන්ට ඉදිරියෙන් උස් තැනක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරගෙන ඒ බුදු පිළිමේ තුනුරුවන් වන්දනා කරලා ඒ බුදු පිළිමේ දිස බලාගෙන ඒ නිමිත්ත හිතට ගන්න. බුදුහාඳුනගේ බුදුරුව හිතෙන් අරමුණු කරගෙන බුදුගුණ මෙනෙහි කරන. එතකොට ඔය විදිහට නිතර නිතර බුදුගුණ සිහි කරනකොට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් සිහි කරන. හොඳට බුදුගුණ මෙනෙහි කරන. එහෙම කරගෙන යනකොට බුදුහාඳුරු අරමුණු කරගෙන හිතේ සද්ධාව වැඩෙනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. බුදුගුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ භාවනාවක්. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යමෙක් බුදුහාඳුරන් අරමුණු කරගෙන බුදුගුණ සිහි කරනවද එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා, පුඤ්ඤාපි සඳ. ඒ නිසා පිංගතුනි බුදුගුණ සිහි කරන් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාඳුරන් නොදැකම බුද්ධ කියන වචනේ අහපු පළවෙනි දවසේම බුදුගුණ සිහි කරද්දි හිත එකඟ වුණා නම් බුදුන් දකින්න යන පියවරක වටිනාකම දෙවිවරු අහසින් නම් ගාථාවකින් කියපු හැටි සිහි කරන්. එහෙමනම් අපි දවසකට විනාඩි 10ක් 15ක් අඩුම ගානේ පැය භාගයක් බුදුන් ඇඳලා බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පුරුදු වෙන්න දවසේ බුදුගුණ සිහි, මේ බුදුගුණ සිහි කරනකොට විශාල ආශිර්වාදයක් ආරක්ෂාවක් අපේ පින බලවත් වෙනකොට තමන්ගේ තියෙන කරදර බාධා අවහිර පෙර අකුසල් බලවත් වීම ඔක්කොම යටපත් වෙලා යනවා. කුසල් බලවත් වෙනවා, පෙර පින් මතු වෙලා එනවා. හටගත්තා වූ අකුසල් මතු වෙච්ච අකුසල විපාක යටපත් වෙනවා. සැප නින්දක් ලැබෙනවා. ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා. නින්දෙන් පවා බුදුගුණ අරමුණු වෙනවා. බුද්ධානුස්සතිය හිත පිහිටනවා. ගින්නෙන් වසවිසෙන් අවියාවිධ වලින් අනතුරු වෙන්නේ නැහැ කියලා. බුදුගුණ සිහි කිරීමේ ආනිසංස රැසක් අටුවා ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත බුද්ධානුස්සතිය තුළ පුරුදු කරන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර පිංගතුනි ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දන්න කෙනෙක් වෙන්න පුළුවන්, ලෙඩ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මරණ මංචකේ පවා වටිනාම දේ පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි බුදුගුණ සිහි කරෝන එක. කෙනෙකුට බුදුගුණ සිහි කරද්දි මරණ මංචකේ පවා දහසක් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහි කරද්දි ඒ පින මතු වෙනවා කියලා අටුවාවේ දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි මරණ මංචකේ පවා බුදුගුණ සිහි වෙනවා කියලා කියන්නේ ආයේ කාන්තින් සුගති. බුදුහාඳුරු පෙන්වුවා ආනන්දේ යමෙක් බුදුරජාණන් වහන්සේ උපන් තැන, සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන, ප්‍රථම ධර්ම දේශනාව කළ තැන, පිරිනිවන් පාවදාළ මේ සතර ස්ථාන, මේ පූජනීය පුණ්‍ය භූමි පවා බුදුගුණ සිහි කළ වන්දනා කරගත් කෙනෙක් නම් ඒවා මරණ මංචකේ සිහි වුණොත් ඒ කාන්තේ සුගති යනවා කියලා. එහෙනම් අපිට පේනවා බුදුගුණ සිහි කිරීම මොනතරම් පිනක්ද. අකුසල් යටපත් වෙලා සැනින් කුසල් බලවත් වෙන පිනක්. එහෙමනම් ඔබ හැම දිනාටම ඒ උතුම් බුද්ධානුස්සතිය කුසලය පින බලවත් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ

ඔබට වැඩ ඇතිවෙන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මස්ලේ නැතියට ලෙවකන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවට

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ගෝ.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

0: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපිදලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකෙලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිර කුවන් පෙදලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වාසෝ ආබාධෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධ වන්නේ.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කලෙහි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදි යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදි යන්නේ.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවන්.

0: කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පිංගුතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෝතුරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන්
1: සරණයි. උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවරයි.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යම්

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේ

දිපැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සුදිල පුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි. නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වගේ.

දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි. මලන්නේහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තේ කුවීම. රජස් නැත්තේ කුවීම. ශරීරයෙන් නික්මෙන රස ඇත්තේ කුවීම. තේජස් ඇත්තේ කුවීම. සිනිඳු සිරුරක් ඇත්තේ කුවීම. සිරුරේ කුණු නොවැළීම. මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වත්නි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මියයාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ මය. ධම්මපදය ව්‍යංගවත්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

සියලු දෙනාටම ආරාධනා කරන්න කැමති සතිය දිනවල පස්වරු 2-4 දක්වා සුදුල radio.lk ඔස්සේ විකාශය වෙන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රස විඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු

දිනක කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝදර ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ගයති
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්ති උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්නත. මහා ගංවතුරක් නිදිගත්ත ගමක් ගසා හරින්නාක්ම. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවා.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

යාළුවනේ දිනපතා 5 රුපියල් 6 සිට 5 රුපියල් 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලෝ

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

කම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත් නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා, මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුව දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදු වුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින හතක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින හතක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් හතක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වෙන්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

0: මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් විදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං.

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගේ ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

ඒයා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Kepulauan Petrolia.
1: Sudi laguang dia semogai oba randi sitinne.
2: Bomaluwe emadime vipaka. Obe jeevithiyen bomaluwe koitaram avasthawala atugala edda. Bomaluwe pirisudu karala edda. Pinwathuni. Ehi aanisansa balanna koitaramda kiyala. Vipassi budurajanan wahansege kaale සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදී. දද රෝග නොසෑදී. සරව ගලන රෝග නොසෑදී. මැලපීම් නැතික් වේ. තැති ගැනීම නැතික් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ. කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද අහන්න පින්වතුනි. දුගතියකට නොමැති දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟින් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙන් බවට පත්වේ. සතුරන් නැත්තෙන් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසුදු කරගෙන බෝමලුව පිරිසුදු කරන්න.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ග.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේතුව

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන්විදුලි
2: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතුවන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයෙන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයෙන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනි ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

0: සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදෙනි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙන ඕනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මම මේ මොහොතේ සූදානම් වන්නේ. සුභාවිත ගී රස විඳමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරයක් ලබානක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩවලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ණාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි.
1: සුදිලෝ ගුවන් විදුලියයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමතියි. සද්භාසා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණු වියේ ගැටවර වියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි නැතිනම් ප්‍රඥා දශකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසු අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මధుර වාසනයක් බවට පත් කරගන්නා ලදී. මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොළොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුලක් ගලා හැල්ල හැටි. හදෙහි සූතැවුල් නිවී යනවා. කොවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගැයෙන්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟ මඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගමසේකර නම් වූ කවියා නිර්මාණය කර දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රස විඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

නවරස අතරින් ශෘංගාර රසය මහා පුදුම දෙයක්. පෙන්වතුන් එක්වන විටත් වෙන්වන විටත් ඇතිවන්නේ ශෘංගාරයයි. පියේහි විප්පයෝගෝ දුක්කෝ ඒ බුදුබණ. ඒ ගැන මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. කරුණාරත්න අභිෂේකරයන්ගේ පෙන්වතිය හමුවීමට ඉඩ ලබා දීලා තිබුණේ නැහැ ඔහුට. පෙන්වතා හමුවන්නට ඉඩ නොදී තහංචි පලවා තිබුණා පෙන්වතියට. පෙන්වතියට මේ නිසා මේ දෙදෙනාට තම නිවෙස් දෙකම හිරගෙවල් දෙකක් වගේ තමයි තිබුණේ. පෙන්වතියගේ නිවසට දූතයෙකු යැවීමට රචකයාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අභිෂේකරයන් තෝරාගන්නේ අපෝරු දූතයෙක්. එන්න මද නලේ යනුවෙන් සුළඟට ආමන්ත්‍රණය කරනවා. සුළඟට බාධා කළ හැකි කෙනෙක් මෙදියත නෑ. ඒ සුළඟට හිමින් සිරුවේ පෙන්වතියගේ කුටියට ඇතුළු වන ලෙසට කියා සිටියේ. තම දුක ඇයට පවසන ලෙසට කවියා කියා සිටිනවා. මේ ගීතය කාව්‍ය ගුණයෙන් සපිරි මහා අනර්ග ගීයක්. මහා කවි කාලිදාස මේගය දූතයෙකු කොට සෝක පණිවිඩය පෙන්වතිය වෙත යැවූ ආකාරයත් මෙහිදී සිහිපත් කර සිටිනවා. වැහි වලාවක් වෙනුවට මදනල තෝරාගෙන සිය පෙන්වතියට හසුනක් යැව්වේ අපේ කරුණාරත්න අභිෂේකරයන්ය. මෙම ගීතයෙහි කවිතා ගුණය මෙන්ම ගේයතා ගුණය සපිරි තිබෙනවා. තිලකසිරි ප්‍රනාන්දු සංගීතවේදියා භාවපූර්ණ අපූරු ආකාරයෙන් මේ ගීතය ගායනා කොට තිබෙනවා. යුග යුග හදරැති ඒ ජනප්‍රිය ගීතය මෙන්න ගීපද කරුණාරත්න අභිෂේකර සූරීන්, තනුව සංගීතය ගායනය තිලකසිරි ප්‍රනාන්දු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රංසිමිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවක් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මාවැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විතෝ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එමෙ තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටපත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක